0: කණ්ඩේ පොයේ දිනනා තෝලවන නයනි බුද්ධි කණ්ඩේ
1: හේ ජගති නරායන් තන්නවමි කුමසීමක් තදා පුක්සියල් පත්‍රවකංසන පික්ලි වංගාග සේ මුල්ලගනුම් පාක්ත හයත්තුනහත් කගනි කන්බියු අමුක්තදී කන්බියුගවා දිනනා
0: නිපයිගනු දෙවකීයෙන් මයිකයි මරිමත්ත තාකොතී තොකුන් ආලිවසිරියෙන් වුණේ දෙවකී අම්තේයෝ නිංසිංහෝ දෙවකී කරිග කවුරීන් ශ්‍රී ක්‍රිෂ්ණාස්තමිනේ දෙවකී
2: මානී වාසුදේව ගශි ක්‍රිෂ්ණාස්තමිනේ නුං අයරේ හත් නුං අයරේ
0: දේව කියලනි පාන් සුභංගං පොක්ලා
1: දේවවානි
0: මුතුරාගිනින් තෝකං ශර දේවවානි
2: දේවකේ කරයි අංගං අදු පියෝ අයිගේ මෘත්තු වයින මරු ෆංග මංගේ
1: දදා මහරහස් ඉසාසේන පානතේන පීනු මහක් පුද දී කන්බියු මහක් කී මත් පායද දී නැසන්න නංගොඳගි නිසගිනේ දදා
2: දේවකේ කාවගනු නහකි ගඩ්බදගි පෞලක් පන්නේ පාන් සුබ අඟක් නංගි නුං සිසරබන්නාපුන් අයිගේ මර්තු මහා